0: Money on my mind, we gon' run it up.
1: මුනිවස් විදුවලම නුවදිහ 1 MHz දිවෙහි FM ටියුන් කරනවා.

0: නුවදි එක මෙගහර්ට්ස් දිවේ FM අබදුස් එම්මේ ගාතුග
1: අබද ෆෙහි ලවතකයක උමාසිගෙ තිරිය
2: හිටකුං ජාගහෝදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකයක
1: හඳාන්තුගෙ තිරිය දතුරු කොල්ලම

0: රීති අබදුවස් රීති
1: මෝදිහ එකෙන් මෙගහත් දිවහි එ අබදුවස් එම්ම ගාතුක
2: මේ මුහම්මද අහමද තිබේ ෆරුන්ගේ ඩොක්කේ

0: ATVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි ටිකෑම ප්‍රීත නවතසා
2: රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගස් දෙවේ FM ගේ මේ හැන්ඩි පයිලවත කොමස් පෙරිකෙලි ගොන් ෆිල්මර් නෝ මේ කී
0: හම දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදේ නමුග අබදොස්

0: ATVFM නුවදි හේක මෙගහස්
1: ශාන්තකා ගුලිපවි පික්යාම රීත
2: නවතසා රේ ආතෙස් කුරියේ
1: නුවදි හේක මෙගහස් ATVFM ගේ මේ හන්දි බයිලවත කොමස් පෙනිකෙ
2: දෙගොන් ෆිල්ම නුනේ කියහම
0: දිවෙහිගේ මොනිසු හි ෆිල්වැදෙනුමුග අබදුවස්

0: es un teringue jobo.
1: ගඩි මිහාරේ ගඩි 13 මිනිත් වින්ගාෆ් මෙවැනි මි ගඩි ග දිවෙහි FM මුන් කොරියම් මිදනි එහුන් තෙරින්ගේ හොබු මිෂෝ නංගේ ගණක ඒ ගඩි 30 සිංගුමා හැමයා ෂෝයක කොරිය දාන ෂෝයක මියද කොරියම් මිදනි අන්ස මෙයා සම වාක දක්කාලා නම් ඊනාය අස්ලාම

අදී හැමකශවරුම් ඒ ශයිතෝන තියබෑ මීහුන්ගේ තෙරෙෙන් ගින බයකු මගු ෆරද්දාෆි ෆහැ විශ්නා බයකුකම්ගා තියබෑ මීහුන් නුවමහියේ.

ගේ ලෝතක් කණු කුරවෑෆීමුහෙ ފަහැ එවුරෙන් මගුන් දියුම අවස්වගන්නා නැති ފަහැ එහිදු එවුරෙන්න්න ފෙන්න්නානී කොම් ފަදයකුන් යේ.

අදිතිමන් රස්කලාන්ගේ එකලේග ෆාන ලෙං උගන්නවෙන් නුදෙවමෙ. අදි එකලේග ෆාන එකමක එකශී ගෙනෙක් විසිනුවේ. එයි හඳාන් කොද්දනිවි ෆොතෙක්කම් ගයියායි බයාම් වෙගම්වා පුරවාන් කම්ගාමෙනවීනුවේ.

දිවහිම් දිවහින්නායකු නොමදිය එක මෙගහටස් දිවහිම් නොමදිය එක මෙගහටස් දිවහිම් නොමදිය එක මෙගහටස්

0: ඇතම් පුදේවරක ඕකේ වෙච්චි
1: ය පවුරු වර රීති නම හම රාජ්‍ය ඉතිහාසල් කොද්දිනි දැන් මී මාර්ෂල් ආර්ට්ස් කේ දශම් මියන්නනි ටයි කොන්ඩෝ එහෙනු තිබුනි වරක් ගීනවත්තර තකෙන් එබ හුට්ටේ මාර්ෂල් ආර්ට්ස් කේ තෙරෙන් අන්න දැන් වකි ටයි කොන්ඩෝ කීවේ ෆාතුණන් එහා කමු දියේ
0: taekwondo ki olympic sport ka vefavara power opportunities tang hore maya den rajye ga veswara furusat tang e boy am board academy eng e boy am mi class ta var rangala hinga e ba ehem vima taekwondo em like one
1: mi har den mi fatun ge mi journey ti kyal din hisab di mug den taekwondo ya ham eng ade mug jan den kihne mi practice ta mi kuriya dani
0: alugandu mi haro practice mi kurani taekwondo ya brazilian jujutsu wa em regular ko den taekwondo practice kurani hafta ek amago tindu kulahu ga ei hulumale ga usually taekwondo practice alugandu kurani kam kumale ga bes academy ge class tang ove ei den brazilian jujutsu ama hafta ek ha du ei male ga tindu hulumale ga ne tindu
1: Then fatun tibuni mig hangar kurinne mi kulivarge terevani then kastat kuram beenum vaati ve kulivarge teriya bankama tibuni then school dawruga evis kahala kulivare kulevuluni
0: rashu gaulung eruga then commerce waraka mehen ratte ku denna ko kulen dane do then school ga ves onna in the house mubarak tawga then commerce waraka vaad kurane ekam warakoda iru mi like 14 years ke kurindo then malyas evs anehin sports ikai nol and 2016 hisab ka koda ko jogin na vestam feshi koda ko jogin na ko last stretch ko la olen feshi 2016 them academy agulege martial arts practice kuram feshi 2019
1: ema show kuria midani hama lavaya ves eku ga fatun mi muni fui film gotun kon kon kan den lavado hanta film balanta
0: mi har bara ehim movies ves mubeledo kuri ga den var series bala
1: lave jahanama misalaka kon lave jahani nuni ka ko ge lave jahani
0: depends misalaka dan kole upbeat music e exercise kura ga de ga dan kole motivate vedo eru
1: ehim matan kole hama fori ga da lave ka dan

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගාහර්ට්ස්
1: හිමබිහි රක්කා තිරුම්
2: හිමබිහි වැක්සින් දෙඩෝස් හමකරුම්
1: සාගොන් ලෑගෙන් අද්දොවුම්
2: කෙස්සා කිඹි අලානම අඟයා නෙෆෙ නිවාකරුම්
1: හිමබිහිගේ එවස් අලාමාතෙන් හුරනම මාස්ක් එළුම්
2: ಅದಿ ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಹುರಿನಮ ಏಕ ಹೆರಿವು
1: ಹಿಮಬಿಹಿಗೆ ಅಲಾಮಾತೆ ಫೆನಿಜನಮ ಲಸ್ನು ಕುರವಾ ಸಿಹಿ ಫರ್ವಾ ಹೋದವಾ

0: cream.
1: නුවදී එක මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම් මෙගාතුග
2: අබද ෆෙහි ලවතකායක උමාසිගෙ තිරිය
3: හිටකුන් ජාගහෝදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකායකු
2: හඳාන්තුගෙ තිරිය දතුරු කොල්ලම

කොම්ම හප්තාකිවස් හෝම දෝහෝගෙරේ අගඩි පනද අමයකනි නෝදිහයකෙන් මෙගහට් දිවහි එෙමු ගන්නේ දෙක් මන්නේ අගල ගන්නේ දෙක් අකිසේ කුමතටේක් බෙත්ත බෙත්ත

මේ නොදෙහක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩීක කුරිය මෙගෙන්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝග මිහා හිසමුනේ අල්ගුණ හිමනාල් දේනි දිවෙහි අමිලරාග්ගලවේ මීවල් දේ ලවේකි ඒමලා

best. නොදිහක මෙගහට්ස් දිවෙහි FM ඔමෙගඩිය ගල්ගුණමෙන් කුරියම් මෙගෙන්දා ටී ටයිම් රික්වෙස්ට් ෂෝ මිහා හිසාබු මෙවැනි නියමකා හමයෙන් ඈස උමිදකි මියදුග ෂෝගව සිවිගෙන්දිය ලවතහ කීති එම්මෙහා බේෆුල්න කමුදිය ලවතහක වෙගෙන්දිය කම දිවෙහි FM ගේ කුරියම් හුරි ෂෝතක වෙස්ති එම්මෙ බේෆුල්න දවතරම ෂෝනි මාලා ෆකි වෙලාන. අස්ලාම් අලේකුම්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්
1: ලවයකස් පහ ලවයි

0: මුනිියවස් ෆිදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම්.
1: ලායකස් පහ ලවයි.

0: දිවෙහ FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: කීරිතු කුරානුගා බයන් කුරවවා ෆාවා ගුතුගා අල්ලාහන් ඊමාන්වා මුමිනුන් දෙනගන වේන සිපතහුගේ තෙරෙන් එස් සිපයකි කොම්මෙ කමෙක් ගාමෙ අල්ලාහව වකීලු කුරුන් උරිහා කමෙවෙස් හිංගවා රාව්වවා ෆරාතකී කීරිති අල්ලාහුකන් හිතුගේ අඩින් කබූලුකො උරිහා කමෙවෙස් එකලාංගයා හවාලු කුරුන් නමවෙස් එයි එකමා ගුලේගොතුන් තිමායක් කුරෙවෙන් හුරි හුරිහා මසෙක්කතෙක්කෝ නිම්මොමක්ෆහු මූමිනුන් දෙනගනවේ අනෙම් මුහිම් මුසිෆයකී එබෑමිහුන්නකී බොඩතිවෙගෙන්වා ෆාෆතකා ෆාහිෂ්කංකමුන් මුලින් දුරු හෙළිවෙෆාවා බයික්කමුගා එබෑමිහුන් වාකං මීගෙ මානයකී එබෑමිහුන්නකී පොඩති ෆාෆකමුගා බෙලවේ අල්ලාහ ශිරුකු කුරුමා මීහුන් මෙරුමා මෑම්බ ෆෑන්නං උරෙදුමා මිෆද එම්මෙහා බොඩති ෆාෆතකුන් මුලින් එක්කිබාවෙගෙන් තිබේ බයික්කං අදි මිෆදකං කමකී මූමිනුන් කුරුමන් හිතවෙස් අරානෙකමෙ නූකං මූමිනුන්ගේ කිබෑගා හුන්නන් ජෙහේ අනෙම් මුහිම් මුසිෆයකී එබෑ මීහුන්ගේ මච්චම් බයකු අනියාවෙරිවී නමවෙස් එබෑ මීහුන්නා අෆූකො මාෆුකුරුන් නමවෙස් එයි අල්ලාහු හරාන් කුරවවා ෆාවාකමකං මීහකු අරෑ නුගන්නහා හිඳකු එෆදකමකං අරෑගන විජ්ජ හාලුගා රුලි අවුමකී වාජිබෙක්කමුගා ඉල්මුවෙරින් විදාළුවය මූමිනුන්නකී අෆූකො මාෆුකුරා බයකවබුමුග ඉතුර අල්ලාහ ෆුර්හමයන් ඉජාබදේ මීහුන් මිගොතුන් අල්ලාහු එබෑ මීහුන්නක් කමකං අමුරු කුරවවෑ ෆිනම එකමෙන් අවහක්කුරුමන් එබෑ මීහුන් අවස්සෙ ගන්නානෙ අදි එකලාන්ගේ එබෑ මීහුන්ගේ මච්චක් කමෙක් කුරුම් මනාකුරවවෑ ෆිනම එකමකුන් දුරු හෙළිවුම එබෑ මීහුන් අවස්සෙ ගන්නානෙ එයි එකමෙක් කුරුමන් අමුරු කුරෙවුමුගේ නුවත එකමෙක් කුරුම් මනා කුරෙවුමුගේ හිකුමෙ එමීහුන්නන් එඟිෆා නික්කමුගා වියස්මෙ මූමිනුන් ෆාහග කුරෙවේ අනෙම් මුහිම්මු සිෆයකී එබෑ මීහුන්නකී නමාදු ක්වායිම් කුරා මීහුන් කමුගා වාකං ආදෙ එ නමාදෙක්ගේ වගුතුගා එ නමාදෙක්ගේ රුකුන්තකා ෂරුතුතකා එකු එ නමාදෙක් ෆුරිහමයක් ගෙනෙස් ගතුමන් අවස්සෙ ගන්න බයි කමුගා එබෑ මීහුන් වාකං අදි මීගේ ඉතුරුන් මූමිනුන්නකී එබෑ මීහුන්ගේ දීනා දුනියේගේ කංකමුගා මශ්වරා කුරා බයි අදි අල්ලාහු එබෑ මීහුන්නද්දෙ විරිස්කො හේදකොන් හුලේ දීලති බයි

0: දිවහිFM 91.1 MHz දිවහිංග මොනිෆු හිෆිල්වැද දෙනුමුග අබදුවස්
1: ලායකක් වහ ලව

0: එවාහක. එවාහක
1: ලොයපකි දෙමියකු එකපු අනකකට්ටකා අමිල්ල නෆ්සු හුළුවාලා තිරිුළුමුක ඒවරුග එකුක ෆෑතිල සාපිත්කුරම් ෆශා හිසාබුන් උපෙදේවරම් මඩු මෑතිරි නමවිස් ෆුන් ඉහුසාසේ. මී එකකු අනිකකන් ඉතුබාරුකෝ දුනියේගේ හලබොලිකමුගේ තේරෙන් හිතන් හමජහොන් ලිබේ අමාම් බන්දරේ. එහෙන් නමවිස් මි ගුළුමකි නාසුක එච්චේ. දෙමිහුන්ගේ දෙමෙදුගොන් න මොයාමලඇත්තකං හුරස්සෙඩි හිතුකෙ හගීකි වහකතන් හිස්සානුකොන් හිෆාට්ටම් ෆෙෂුමුන් ලෝබීගේ තෙරිය නුතනවස්කම් වෙරිවේ. වගුතු ෆායිත්වමුන්දා වරක මි හිමේන්කං ශකුවාය බදල්වේ එකකු අනිකකන් ඔන්න ගෑක්කං ෆුහෙවි බදල්වනී හිංහමඩු ජහුම. මොයාමලෑ කුරුමග දිමාවා කුන් හීතකකී ගුළුන්ත මඩමඩුන් හලාකු කොල්ලා හතියාරේ. ලෝබි නැතිගෙන්දනී කුල්ලියකන්නුන්. ඒ කුරින් එමෙ ගෑක්කුන් ඔළුනු මීහෑකී බීරට්ටෙහි අදි ඒනා දක්කා වාහක ෆහුම් නුවා මිහික බදල් වෙච්චකං ඉහුසාස්වා හිසාබුන්. මි වාහකෙකී අසල් මයිහා අදි සහුරාගේ වාහකේ. වාහක ලියුණී සීනිතතුූ සම්මෝ මුතහර ඉබ්‍රාහිම් මුතා. වාහකෙහුන් තෙරින හුෂාලෑදේනී අයිෂත් නයිම කුඩු

0: Die wir hier FM, nur die Ecke Megahertz.
1: ගර්ල් පෙන්ටෝගේ තාරිහ බදව කොල්ලි ස්පයිස් ගර්ල්ස් ගේ වාහක දක්කානුලා මි හෆ්තාගේ වෛරල් වයිබ් නිම්මාලයකෙන් නොවාන් එහෙනු ගර්ල් පවර් නුවත අංහෙනුගේ බාරුවෙරිකම්ගේ මෙසජ ආයකු නවාර්සතේක නුවදිය හයෙක්ග නෙරුණු වොනබියකී තිරිස් හගෝමෙගේ චාට්ගේ එවවන හෝදාෆවාලාවේ මෙලවෑගේ මියුසික් වීඩියෝ එකී එවවෙස් මෙදුකෙනු මෙන් නැති එෆ්ෆහරුන් ෂූට් කොෆවා වීඩියෝයි ಮಿಲವಾಗೆ ಫೋರಿಕದ ರಾಗ ಮೆಸೇಜ್ ಗೆ ಸಬುಂ ಮೇ ನುವದಿಹಾಗೆ ಅಹರ್ತೋಗೆ ಫಹುಕೊಳು ಪಾಪ್ ಮ್ಯೂಸಿಕ್ ಕುರಿಯರಾಗೆ ದಿಯುಮ ಲಿಬುಣು ಬೊಡು ಬಾರೆ

0: ඇයගෙන මූනෙන් දක්කා
1: ආ මූනෙන් දක්කා නම මේ ෆයා දැන් ෆහතුන් දක්කානේ දක්කා ෆා අනේ එදෙමි හුන් ගාෆලා හිසබු දැන් සෙට් දක්කා දැන්
0: ඕකේ දැන් ගෑගඩක තියෙන එකම තොෂිමති උට්ට දක්කා දෝ ෆෘතම රෂ ෆෑ බෑගෙන් අන්නේ රුග එනේ නූන්ත දක්කණි එතන කො නූන්ත හම දක්කණි
1: එතනුත් දක්කණි
0: හම එතනුන්නේ දක්කණි ෆිල්ම් අෆාර වෙබුනි බෙදෝ නෝන් ෆෝර් බල මිසු රික්වෙස්ට් කරන් ඉංගේ ඕකේ දැන් සුවල් ඉංගේ රීමා යා සයිද් දේවන ෆහර බද්දවනි කොන් ෆෘතම් ෆෝර් බද්දම රෂ අරගෙන් අන්නතන දේවන ෆහර බද්දවනි කොන් තාකු
1: ෆිහාරේකෝ
0: ඉංගේත rangalu noon job thia confidence ekko demi heka badle nuwe
1: nuuni atiri mati dimawani a rima dani teli donna dani ko zaidu zaidu hunnani ko mes etche ja camera battaru etche den hutte etanu kanne dimawani asani uma den halilla wa gannani
0: ja hasin ge memory hama rangale mizu punani hama ti film ga waagote wa bayeti kene ga edemu devana fara badalwani ti tanakun nennu ti edi ma fahun
1: again ಎಗೇಗೇನು ಹುಣ್ಣಣಿ ಏನಕೊಮ್ಮೆ ದತ್ತೆಗೆ ಗೇಕ್ ಕಣ್ಣೆ ನೋಡಿ ಏನಗೆ ಕಣ್ಣೆ ಹ್ಞೂ ದತ್ತೆಗೆ ಗೇಂಗೆ ಎಗೇಗೆ ಎದೆಮಿ ಹುಂತಿ ಬೇಣಿ ದೆನ್ ಎಗೆ ಅಣ್ಣೆ ಏನ ಫಾಹಣೆ ಎತ್ತಣ್ಣಂದು ಆ ಎಸ್ ಎತ್ತಣ್ಣ ದಿಮಾವಣಿ
0: ಫಾಹಣೆ ದಾಮೆಗೆ ತೊಟ್ಟು ತೊಳ ತಳಲ ಫಾಹಣೆ ದಾಮೆಗೆ ಒಳನಿಕೋ ಫಾಹಣೆ ನಿಕುಣ್ಣಣಿ
1: ಜಿ
0: ಜಿ
1: ಆ ಜಿ ನೋಡಿ ಮಾರಿ ಮಾ ಆ ಎಸ್
0: ಏವೆ ಮೈ ದಿನ ದೆವಡ ಫಾರ ಬದ್ದ ವಾತಣಿ ಕಿದೋ ರಂಗಳು ತಮ್ಮ ಸುವಾಲ್ತ ರಂಗಳ ದೊಮ್ಮಿದಿ ಮಿಸು ಮಿಕ್ಕಿ ಆದನಿ ರಂಗಳ
1: ಆ ಮಿಸು ಕೆನ್ನು

0: ދިވެހިފެމ් ނުවදිහ එක මෙගස් ދިවෙහිග මුනිිފු ෆිල්ුවවැ දෙනමුග අබදුවස්
1: ලෝබි ලෝබිින්.

0: ආවා මාදුනි විස්වදෙන් එකඹලුම් වේ.
1: فأقبل بعضهم على بعض يتساءلون
0: فه එකකෝ අනකකා සවාල් කුරමු එවරෙන්ගේ එබ්බයකෝ අනෙබ්බයකා කුරිමතුලා අන්නානතේ.